valuable one. Lung confusion he. තවත් සංස්කරණයකට මම ඔබව සාදරයෙන් පිළිගන්නවා on Live 90.5 මම පෑම් රාජපක්ෂ. Lung confusion කියන්නේ ඔබ මතක මාවතට ගෙන යන එකම ස්ථානය සමහර පැරණි සමහර නව සමහර තනු අපේ ජීවිතෙන් කිසිදා නොයන තනු හැම සෙනසුරාදාකම දවල් 12 සිට 1 දක්වා online සවන් දෙන්න පුළුවන් එහෙම නැත්නම් iTunes හෝ radio එකේ 90.5 FM තරංග මගින් සවන් දෙන්න පුළුවන්. සුබරුදු පරිදි මම අදත් විශේෂයෙන්ම අද අතීතයේ සිට ගීත කිහිපයක් ඔබ වෙනුවෙන් තෝරලා තියෙනවා. අතීතේ වුණාට කවදාවත් කිසිදා අමතක නොවන තනු මේවා. ඉතින් නවයන් කිහිප දෙනෙකුගේ තනු තෝරගෙන තියෙනවා. ඔබ දැන් ඒ සවන් දුන්නේ ඔබ ඇපල් මලක් වගේ දැනට වසර මං හිතන්නේ 15කට විතර කලින් මේ සින්දුව හැම දෙනාම මන්මත් කරපු සින්දුවක්. ලක් අම්මා followed by Neela Wickremasinghe Su Satabaranin ape matakayan wala randi thibena sindu meva. When we come back, more from Lung Confusion. Sena Nayaka verily at the Lakkam.

0: Alive 90.5.
1: Something's changed with Mum lately. You're not sure what to do. She wants to stay home. She can, with the right support. We're a small, dedicated home care team. Nursing, personal care, overnight stays, post-hospital care. We can usually be there within the week. One call, no pressure. We'll work out her needs together. Call Santa Clara on 02-811-8121. That's 02-811-8121. Santa Clara Home Care, care that feels like family. Station sponsor.
2: Looking for a fresh approach to real estate? At Bookfitch Estate Agency, we put people first, making the process smooth and stress-free. Whether it's selling your home, managing your investment, or finding your next move, we're here for you. Discover how property should feel professional, personal, and tailored to you. Visit us online at bookfitchestateagency.com.au or follow us on socials today.
3: Station sponsor.
4: Are you over 65? Pneumonia can be serious for older people and other at-risk groups. Talk to your doctor about the pneumococcal pneumonia vaccine today. Prevention is your best protection. Visit lungfoundation.com.au/protect.
0: Alive 90.5.
5: Lung Confusion with Pammy.
6: Now on Alive 90.5 FM.
7: Welcome back to Lung Confusion. Mama Pam Rajapaksa on Alive 90.5. So, thing venada wage ma adath matak mavate sangeetha kīpayak api savan dunna e bentara palame sinduwa ape nava parapure dimanka velallagege creation ekak community ekek api Sydney wala vena dewal kīpayak baluwoth October 3 වෙනිදා ලබන සෙනසුරාදා හවස 6:00 මාරින් ඉඳලා 11:45 වෙනකන් ගී සරණිය karaoke circle live in concert Quakers Hill Community Centre එකේ තියෙනවා දොර 50ක් ටිකට් එකට Sydney Sri Lankan Lions Club එක මගින් මේක මෙහෙවන්නේ ඒ October 3 වෙනිදා සෙනසුරාදා හවස 6 Hamare sita Quakers Hill Community Centre ke ilangada thiyena October 11 wenida ude 11 indala 3 wenakan Sri Lankan food takeaway ekak Sinhalese Cultural Centre Seven Hills walt adaras washen Spring Flavors Taste of Sri Lanka ekada thiyena kahabat with chicken kahabat malu kahabat lamb kahabat vegetables bittara kahabat vegetarian ඊට පස්සේ තියෙනවා කොත්තු රොටි ಜಾති හතරක් chicken lamb vegetable eggs nanno vegetable මේවා ඔක්කොම order කරන්න පුළුවන් online ගිහිල්ලා Sydney Cultural Centre එක වෙත යන්න Sydney Sinhalese Cultural Centre එකට යන්න online කරලා order කරන්න අනිත් එක තමයි සදහම් 7 lunch pack sale එක තියෙනවා November 15 වෙනිදා දවස් 12 සිට සේනාසන පූජා ෆන්ඩ්රේසිං ඒකට 14 බත් පැකට් එකක් ඒකෙත් තියෙනවා සිඩ්නී වල ගොඩක් තැන් වලින් මේ බත් පැකට් එකතු කරගන්න පුළුවන් වැඩි විස්තර සඳහා සදහම් 7 වෙබ් අඩවිය මත පිවිදෙන්න නොවැම්බර් 15 වෙනිදා දවල් 12 සිට ඒක තියෙන්නේ ඉතින් අපි තවත් සින්දු දෙක තුනකට සමන් දෙමු. අපිට සින්දු රික්වෙස්ට් කරන්න පුළුවන්. ඕනේ වෙලාවක එවන්න, ටෙක්ස්ට් කරන්න 0445 905 905. ටෙක්ස්ට් මෙසේජස් එවන්න. රික්වෙස්ට් කරන්න පුළුවන් ඕනෙ වෙලාවක ඊළඟට එන්නේ ආදර මල් පවනේ දුලීකා මේක මං හිතන්නේ ජෝතිපාල ගයපු ගීතයක් 242 මගින් followed by පලංචියේ රෝහණ වීරසිංහ one of the classics more of Lung Confusion when you come back